ඊත හරේවයිසා ඉමසිනා එම ගිය ඉඩනේ බේ මතෙනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩනේ බේ නකොනු හෝ සබෙදොරියා නොඩෝමි මොසු බයිතා.

හරයෝ නිසා ඉමසිනා එම ගිය ඉඩනෙබේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරියා නොඩෝමි මෝසු බයිතා.

හරය වයිසා ඉම ජීන එම ගිය ඉඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතන්.